ފާނުގެ އަރިހުގައި ގެންދެވުމަށް އެދިގެން ކަލޭގެފާނުގެ އަރިހަން އައި މީހުންގެ މައްޗަކަށް ވިޔަސް ކުއްފާފައެއް ނެތެ ކަލޭގެފާނު އެވުރެންނަށް ވިދާޅުވީމުއެ ඒގެ මතීގා තියබෑ මීහුން උފුල්ලවානේ සවාරීයේ තිමන් කලේගෙ ފާනකަށް ලිබ වඩාගෙන් ފැෙන්නුවේ එහිදු එවුරෙන් එඹුරි දියයි එවුරෙන්ගේ ලෝත කරුණයිම් ފުරි ඔහේ හාලුගේ එවුරෙන් හේද කුරාණේ එච්චයි එවුරෙන්න්න නුලිබුණුකම්ගේ හිතාමෑගයි.

සවාබ් අවස්කොත් දෙවුම මීසකුන් එදේ හිඳු එකං අවස්කොත් දෙව්වා පදෙන් අල්ලෝ එවරෙන්න්න නුබයායි එකාබ් අවස්කොත් දෙව්වානම එවරෙන්ගේ අජල් ජෙහි එහිඳු එහිද නිමිජ්ජයිහි ෆහෙපයාමෙ දුවහුන් තිමන් රස්කලාගයා බද්දල්වා නේදේ මීහුන් එවරෙන්ගේ ෆුරෙදුම්ගා දෙෆුෂු එළි එළි තිබේ හාල් එවරෙන් දූකොල්ලවා බෑතිබ්බවා හොසීමේ.

අදි ඒවරෙන්න්න තිමන් රස්කලාන්ගේ ආයත්ත බයාං වගෙන්වා ගොතුග කියා දෙව්වා හිදු. තිමන් රස්කලාන්ගේයා බද්දලුමන්නේ දේමීහුම් බුනැති. තිය නුන් එහෙන් කුරවාන ගෙනස් දෙවවාශේ. නුවත ඒ කුරවාන බදල් ගෙනස් දෙවවාශේ. කලේගිෆාන විදාළවාශි. තිමන් කලේගිෆාන අමිල්ල ෆුල ඒ බදල් කුර වුමකී. තිමන් කලේගෙ ෆානං ඔක්කමෙන් වූනේ. තිමන් කලේගෙ ෆානං ඉව්වවා වහිය මෙනුයි. තිමන් කලේගෙ ෆානු තබාවෙ වැඩයි නුගනවමේ. තිමන් කලේගෙ ෆානුග වෙරි රස් කලාන්ගේ. තිමන් කලේගෙ ෆානු උර දිජ්ජ නම බොඩුවගෙන්වා දුවහෙක්ගේ අජාබ හම කශවරුන්. තිමන් කලේගෙ ෆානු බිරුවත වඩාගන්නවමේ.

0: එහෙන් තිරෙනවර පාචවරි උපාවරි වගතුකලක විකම උම්මීද කරමු මේදගේ ප්‍රෝග්‍රෑම් නිම්මාලා ෆකිලානි මාධ්‍යමාගේ ප්‍රෝග්‍රෑම වෙස් දවතරමු ප්‍රෝග්‍රෑම් එහෙන් තිරෙනා හැම මිගරෙස්තිනි අල්ගුන් ආයිෂත් නසීම් අස්සලාමු අලයිකුම්
1: රන් දෝති
2: ගැටෝ

0: හම්බ. මේ මෙන්දුර නමාත් වකතු.
1: අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්. أشهد أن لا إله إلا الله. أشهد أن

ඉතාගේ දශුම් කෝරතන් හිඟ හිඟා හුන්න ස්වර්ගත අල්ලෝ එවරෙන්න ටකා තයාර කුරබ්වාාපාාවේ අදි ස්වර්ග තවගා එවරෙන් අබද දෙමිති බෙනවි ගොතුවේ බොඩුවගෙන්වා නසයි බ්ලිම්මකී එයේ.

ආවරා බින්ගෙ තෙරෙන් හංගුරාම නුගොස්තිම හුජුරු වෙරිවෙ ගන්න මීහුන් එවරෙන්නම් ඉජ්නලි මට්ටකා අව්වේ අදි අල්ලාහ ශායි එකලාංගෙ රසූලාය දොගහෙදි මීහුන් නයිස් තිබෙජ්ජව්වේ එවරෙන්ගෙ තෙරෙන් කාෆිරෙ මීහුන්න වේන්දෙනි අජාබයිස් ජෙහේ හුට්ටේ.

මිහුන් එවරෙන්ගේ ගාතෙන් එඹුරි අතුජ්ජනම එවරෙන්ගේ කිබයින් තියබෑ මිහුන් දුරුහලුවේ ගතුම අල්ලාහු ගන්දී එවරෙන් තියබෑ මිහුන් ගාතුගා හුවාකොන් හදානෙති ෆහෙ තියබෑ මිහුන් එවරෙන්නා දුරුහලුවාෂෙ හම කෂවරුන් එවරෙන්නකි නජිස් බයිකේ අදි එවරෙන් තිබෙනවි තනකි නරකයේ එයි එවරෙන් හෝදා උණු අමල් තවගේ ජජායෙක්ගේ ගොතුගයේ.

එවරෙන්න තියබෑ මීහුන් රුහුමට්ටක එවරෙන් තියබෑ මීහුන් ගාතුගා හුවාකුන් උලේ නෙති ෆහෙ එවරෙන්න තියබෑ මීහුන් රුහුනස් හම කශවරුන් ෆාසකුව ගෙම්වා බයකම් අල්ලාහ් රුහි වඩිගෙන් වා නෙති.

සකුන්නේ කාෆිනුන්ගේ තෙරෙන් තියබෑමිහුන්නා ගාතුගා තිබි මිහුන්නා තියබෑමිහුන් හඟුරාම කුරාශේ අදි තියබෑමිහුන්ගේ කිබයින් හරුකශිකම් එවරෙන් දෙකේ හොසිකමෙ අදි හැම කශවරුන් අල්ලාහ් වඩිගෙන් වනී තක්වා වෙරින්නා එකුගා කන් තියබෑමිහුන් දන්නාශේ.

අධි මීස්තකුන් එම්මෙ ෆුරතම එං උම්මතෙක්කම් ගාමෙන්වී නුවේ දෙං එයක්ෆහු එවුනෙන් ඛිලාෆූව කලේග ෆානුග වෙරි රස්කලාන්ගේ හසරතුන් ජජා දෙව්වුන් ගයාමෙ දුවහ ෆස්කුරුම්ගෙ බස්ෆුලෙන් ඉස්වෙෆානුවානම එකන්තකා දේතරේ එවුරෙන් ඛිලාෆවා කන්තකාමෙදු දුනිය මතීගා එවුරෙන්ගේ මෙදුගා නියා කුරෙව්වීහෙ.

කොම්මැ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.

0: ඔරුවන් කියවා විදාළවී අල් හාෆිස් මිෂෙල් ශාමින්.
1: අඩුවස්සමෝන්තියගෙන්දවනි තිය බේෆලුන්ගේ දීනී මුර්ෂීද්
2: දීනුගේ අඩු දීනුගේ

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

අංගවානෙතෙ තිබා සුවරුගේ අවන්නාශේ ඒනා බුණානෙතෙ තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයියේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඔවුන් එවරෙන්නන් හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීමේ

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයෙ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දාල්ලූනල් මුකද්දිබූන් ලආකිලූනමින් ශජරිම්මින් සක්කූම්
1: ඒ මගුෆුරෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙං හම කශවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලිඌන මින්හල්

ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයෙ නුවත එ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙයෙ නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන්රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමෙ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් ෆහෙ කලේගෙෆානුගේ වෙරි මෑවන්ත රස්කලාන්ගේ ඉස්මු ෆුළුන් කලේගෙෆානු තස්බීහ විදාළු වාෂෙ فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانج هو وحي كربم وإنه لقسم لو تعلمون عظيم أدي تيبا ميهم دنني نما هما كشورون ඒ බොඩුවෙගෙන්වා හුවයෙක්කං කශවරෙ ඉන්නහු ලකුර්ආනු කරීම් හම කශවරුන් ඒ මෑවෙගෙන්වා කුර්ආන්කං කශවරෙ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගයෙ لا يمسه إلا المطهرون طاهر وگنوا ميهم منوي افتوغا نبيه نت تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لفو فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهم دوغوكو فروا كودا كوراني ميواها كيا مدوغا إبهي مي قرآنا مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي تيبا ميهم රිසුකු දෙව්වි කමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගේ දුගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුවේ ෆලෞලා ඉසා බලගතිල් හුල්කූම් ෆහෙ මරුවුමුගේ වගුතුගා කරාහමය ෆුරාන අයිස් නේවා හොලියන් එලිජ්ජෙ හිඳෙ وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهم بلا بلا تبموي ونحن أقرب إليه منكم ولكن لا تبصرون أدي تيبا ميهم نفر إميها එබහි මරුවා මීහා ගෑක්කම් බොඩි තිමන් රස්කලාන්ගේ එහෙනෙක් කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ ෆලවුලා ඉන්කුන්තුම් ගෛර මදීනීන් තර්ජිඋනහා ඉන්කුන්තුම් සාදිකීන් ෆහේ තියබෑ මීහුන්නී අමලුතක ජසා නුලිබේනෙ බයකු කමුගාවා නම තියබෑ මීහුන් එ ෆුරාන අඹුරා නුගෙන්නනී කීවෙගෙන් හෙයෙ තියබෑ මීහුන්නී තෙදුවරින් කමුගාවා නමය ෆඅම්මා ඉන්කාන මිනල් මුකර්රබීන් ෆහෙ එ මරුවි මීහා කුත්තං කුරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින්වා නම දන්නාශෙ ෆරෞහුන් වරයිහානුන් වජන්නතු නයිම් ෆහෙ
എമീഹക്കാങ് അറാമായി തണവസ് വെഗംവാ റിസ്ഖായി നിഅമതുഗെ സുവറുഗെ ഹുട്ടെ വഅമ്മാ ഇൻകാന മിൻ അസ്ഹാബിൽ യമീൻ അദി എമീഹകു കനാ ഫറാതുഗെ മീഹുംഗെ തെരെംവാ നമ ദന്നാഷെ فسلام لك من اصحاب اليمين فه اميحك انغوانته كنافراتوگه ميهونگه كيبين تيبايا سلام هوتے

ඒ ජින්නීනයි ඉන්සීන්ගේ ජමාඇතුගේ මීහුන්නේ උඩුතකයි බිමුගේ එම්මෙහා ෆරෑතකුන් නුකුමෙගෙන් දියුම තියබෑ මීහුන්න කුළදාන වෙගෙන්වා නම ෆහෙ තියබෑ මීහුන් නුකුමෙගෙන් ගොස් බලාශෙ වරුගද බාරකුම් මෙනුවී තියබෑ මීහුන්නක නුනුකුමෙවේ නෙතෙ. فبأي آلاء ربكما تكذبان؟ جنيناي إنسين نيف فه تيا دبا ميهن دوغوكو إنكار كراني تيا دبا ميهن جي وري رسكالان جي نعمتكو جي ترين كون كون نعمتكن هي يرسل

0: ފަހެ އެދުވަހުން އެމީހެއްގެ ފާފަޔާ މެދު އިންސިއަކާ އަދި ޖިންނިއަކާ ވެސް ސުވާލެއް ނުކުރައްވާނެތެ؟ އެހެނީ އެދުވަހުން އެއުރެން ފާހަގަވެ އެނގޭނެތެ. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. ඒ ජින්නීනායි ඉන්සීනේව ފަහෙ තිය දෙබෑමීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑමීහුන්ගේ වෙරි රැස්කලාන්ගෙ නිෑමැත්තකුගෙ තෙරෙයින් කොංකොන් නිෑමතකං හෙයෙ. يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ.
1: ادوهم كوفرين اورينگ فاها گين انگينه فه نيگندو تکاي فاتيلا تکوگا هيپواگين اورين گندوانته.
0: فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ.
1: ඒ ජින්නීනායි ඉන්සීනේව ފަހެ තිය දෙබෑමීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑමීහුන්ගේ වෙරි රැස්කලාන්ගෙ නිෑමැත්තකුගෙ තෙරෙයින් කොංකොන් නිෑමතකං හෙයෙ.
0: هذه جهنم التي يكذب بها المجرمون.
1: مي كوفرين دغوكون اولونو نركاي.
0: يطوفون بينها وبين حميم آن.
1: اي نركاغي اليفاناي ادي كيكيكي هونا هونو فينا ديميدوغا එවුරෙන් හිඟ හිඟා තිබේ නෙතෙ.
0: فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ.
1: ඒ ජින්නීනායි ඉන්සීනේව ފަހެ තිය දෙබෑමීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑමීහුන්ගේ වෙරි රැස්කලාන්ගෙ නිෑමැත්තකුගෙ තෙරෙයින් කොංකොන් නිෑමතකං හෙයෙ.
0: وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ.
1: එමිහාගෙ වෙරි රැස්කලාන්ගෙ හදුරතුගා හුන්නන් ජෙහේ හුරුමා මෙදු බිරුවෙති වෙජ්ජෙ මීහාය දෙ සුවරුගෙ හුට්ටේ.

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත දෙන් තිමම්මෙන් දොගු කුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: එහෙන් තිරිනවර පාජවරි උපාවරි වගතුකලක විකම උම්මීද කරමු මේදගේ ප්‍රෝග්‍රෑම් නිම්මාලා ෆකිලානි මාධ්‍යමගේ ප්‍රෝග්‍රෑම වෙස් දවතරමු ප්‍රෝග්‍රෑම් එහෙන් තිරිනාහම මිගරිස්තිනි අල්ගුන් ආයිෂත් නසීම් අස්සලාමු අලයිකුම්
1: රන් දෝති රන් දෝති රන්

0: යි අවරේ මිකුරා ස්වාල්තක දොගෙන් නොයා ජවාබ් දෙය හොරිකමේ දොගෙන් හද ඇෆිනම රහුන්ගේ තෝනු ෆිල්කන් ති බෑ මිහුන්න කමකු ෆෙන්දාන එකන් දන්න අටවේ ෆෑතිය බෑ මිහුණී කර ෆාන සභාවකින් ගුලේ මිහුන් හෙජ නොත නොන් හෙජව අවරේ නොන් නොන් අධි කෙත්තවය දෙකොල් වෙරුවේ රද්දු කුරා මිහුග තිරේනවේ හිරක් එකරි ෆාන් තිය බෑ මිහුණයි හඟුරාමේ කුර බෑ නොත නොන් හෙජව අවරේ නොන් හඟුරාමේ කුරබාක කුලදානක වෙනසේ කුරබ්වා කමකි ඉලාහුන්ත බාතුල් කුරබ්වාන් වාහකුල් දක්වනීය දෙංගෙරස් ගිෆාන් අහුර මෙන්නයි එතන් එත ස්වාල්තකේ කුරබ්වා එක ජිෆාන්ගේ සුවෆුල්තකයි උළුබා ගොත්තකයි ගෙන්නවාගෙන් උළුබා දීනකයි රඟල ඔළුම් ෆිලිවා එෆිය ඒ එස්සවිහා තකිච්චකන් අහුරමින් ජවාබ දිනී හම තෙදු තෙදරේ දෙංගෙරස් ගිෆාන් අහුර මෙන්නයිගින් තෙදු වඩාගින් ඒ ගඬුවර තෙරේගා අහුරි වකි ඛජානායි ගිකාරිය බලාගින් ඒ ඛජානා හුළුබ්වා එතන විදවඩාගින් එතංගවා ෆර්දායි කශුකුලවමන් අමර කුරබා ෆිය ෆයි ෆර්දා කශුකුල ඉරු එතංගා හුරි ෆිරිහනකු තස්විරක මි තස්විර දක්වාෆා විදාලු වියේ තිය බෑ මිං මොහම්මද් ගිෆානුගේ තස්විරකි මි හෙයෙ අවරමෙ නෝනිකේ දෙන්නීම විදාලු වියේ මි සලාම් දි ආදම් ගිෆානුගේ තස්විරෙ තිය බෑ මිං නක නේගේ නේ මිගෙ මතින් එත තස්විරෙ දක්වමු මි මොහම්මද් ගිෆානුන් හේ අස්සවමු අවරමෙ නෝනිකේ දෙන්නීම තියෙයි මේන බේකලිගේ තස්විරෙ විදාලුවම වඩාගින් මොහම්මද් ගිෆානුගේ තස්විර දක්වා ෆිය අවරමෙ තියෙයි තියෙයි දන්න ඇෆීම හැම කුඩවස් තපාති නෙතෙ දෙන්දස් ගිෆාන් විදාලු වියේ මි තස්විර ත කුර හේවුන zaman ති බෑ මිුණ ඉගේ හේ ෆය මිතගේ ති කුර හේවුන ත මිවි එන් හා සහර ති බෑ මිුන්ගේ මොහම්මද් ගිෆානි හැම කසවරුන් රසූල් බේකලිගේ අවරෙ එක ගිෆාන් ගාජුගා වී නම එක ගිෆාන්ගේ ෆෑතිය ෆුල් උදර්නවා ෆින් බුයි මුහෙ හම මිවාකම ජුබෛර්මුන් මුතයිම් රිවා කරපා ගොතුවා එකසානා ගෙතරින් අවු බකුරු ගුෆානායි ඔමර් ගුෆාන්ගේ තස්වීර වෙස් දුක්කම බුණුවේ اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله لأبافة وكيرت رسولك سيرت بدارو دباحواني حاجراغي محمد توفيق رحمه الله